බොහොම ඈත කාලයක බිහි වූ නමුත් අදටත් එකලෙසම රස විඳිය හැකි මීවෘතම ගීත දෙකකින් තමයි වැඩසටහන පටන් ගත්තේ. පළමුව ගීතවත් උනේ TM ජයරත්නයන්. ඒ වගේම දෙවෙනි ගීතය අභිවර්ධන බාලසූරි ශූරින් සමග නිරංජලා සරෝජිනිය විසින්. ඉතින් අපි කිව්වනේ දැන් මේ බොහොම පැරණි ගීත කියලා. පැරණි කියන්නේ ඉතින් අවුරුදු 30-40කට වඩා පරණයි. එතකොට ටිකක් පැරණි තමයි. නමුත් පැරණි නොවන ගීත. ඉතින් වැඩසටහනේ අරමුණත් ඒකයි. අසන්නට සැලැස්වීම ඔබට නිතර නැසෙන නැසුණු ගීත. ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ 1970-90 දශකයන්හි බිහි වූ. ඉතින් මේ දශකයන් හැඳින්වෙනවා ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය දශකයන් විදිහට. ඉතින් ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ මේ ස්වර්ණමය දශකයන් පටන් ගන්නකොට විශේෂයෙන් 1980 දශකයේ විශේෂයි මන්ද මේ කාලේ බිහි වෙනවා ශ්‍රී ලංකා තරුණ සේවා සභාව. ඇත්තටම ශ්‍රී ලංකා තරුණ සේවා සභාව පිහිටවලා තියෙන්නේ 1969 වගේ ඈත කාලෙක. ඒ කියන්නේ 70 දශකයේ ආරම්භ වන විට. නමුත් පසු කාලීන මේ කියන්නේ 1979 දී පනතක් මගින් තරුණ සේවා පනත මගින් මේ ආයතන ඉතාමත් හොඳින් සංවිධානාත්මකව පුළුල් කරලා 1980 සිට ඉතාමත් සක්‍රිය අයුරින් මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඉතින් මේ තරුණ සේවා සභාව හරහා ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට ගීත ඒ වගේම ගායකයෝ වාදකයෝ රොත්තක්ම බිහි වුණා. ඉතින් එකල මෙකල වගේ නෙමෙයි මේ CD YouTube ඒවා එහෙම තිබුණේ නැහැ. කැසට් පට තමයි තිබුණේ. තැටි වලින් කැසට් පටවලට මාරු වුණු කාලේ 1980 දශකයේ මුල භාගයේ නැත්නම් 80 දශකයේ ආරම්භයේ. ඉතින් තරුණ සේවා සභාවේ කැසට් පට බිහි කරන්නට පටන් ගත්ත එකින් එක යෝන්ගී නමින් යෝන්ගී 1, 2, 3 එහෙම යෝන්ගී මගේ මතක හැටියට 15-16 වගේ කැසට් පට දක්වා گیا۔ ඉතින් මේ කැසට් පට වලට තරුණ සේවා සභාවේ විසින් බිහි කරපු ගායක ගායිකාවන්ගේ ගීත තමයි ඇතුළත් උනේ. වාදක වාදිකාවන්ගේ ගීත තමයි ඇතුළත් උනේ. ඉතින් මේ ගායක පිරිසේ තරුණ සේවා සභාවේ සංගීත ඩිප්ලෝමාව මගේ මතකයේ හැටියට අවුරුදු 4ක වසර 4ක පමණ කාල සීමාවක යුතු ඩිප්ලෝමාවක්. ඒ සඳහා තෝරාගත්තේ දිස්ත්‍රික්කයකින් පරීක්ෂණයක් තියලා හඬ පරීක්ෂණ ආදිය තියලා එක් ගායකයෙක් පමණයි. දිස්ත්‍රික්කයකින් එක් ගායකයෙක් පමණයි. ඉතින් එහෙම බිහි වුණු ගායකයින් අතින් ඉතාමත්ම මියුරු ගීත විශාල සංඛ්‍යාවක් බිහි වුණා. මේ වගකීමත් මේ බාර දුන්නේ මේ තරුණ සේවා සභාවේ වගකීම මේ ගීත ගායක ගායිකාවන් වාදක වාදිකාවන් බිහි කිරීමේ

භාරදූර කටයුත්තත් බාරුණේ වකට තරුණයෙකුට. ඒ තමයි ශෛලි වෛජයන්ත මහතා. ඉතින් කොහොම හරි ඉතින් ඔහුම ලියූ ඔහුම සංගීතයේ යෙදූ ගීතත් මේ තරුණ සේවා සභාවේ ගායක ගායිකාවන් අතින් ගැයුණා. ඉතින් ඒ තරුණ සේවා සභාවෙන් ආපු ගායක ගායිකාව තමයි චන්ද්‍රලේඛා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, මාෂල් ජනතා, ඒ වගේ ඒ මුල්ම පළමු අවුරුදුවල පළමු කණ්ඩායම්වල ගායක ගායිකාවන් ඉතාමත් ජනප්‍රිය වුණා, ඉතාමත් මියුරු ගී රසක් බිහි කරා. ඊළඟට මම තෝරාගන්නේ අන්න ඒ තරුණ සේවා සභාවේ ගායක ගායිකාවන් දෙපළකගේ, විශේෂයෙන්ම තරුණ සේවා සභාවේ අංක 1-2 කිව්වොත් නිවැරදි, මේ දෙන්න ඇත්තටම සුසංයෝගයක් වුණා. ඒ කාලේ තරුණියන් අතර බොහොම ජනප්‍රිය වුණා. එකිනෙ තමයි චන්ද්‍රලේඛා, අනිත් එක්කෙනා තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. ඉතින් බලන්න මේ මියුරු ගීතය අහලා ඔබත් ඒ අතීතයට එකල ඒ කැසට් පාට අහපු කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ මේ ගීතය අහන. එහෙම නොවැසුව කෙනෙක් නම් ඒ ගීතයේ මියුරු තම රසය, එහෙම නැත්නම් මියුරු බව අත්විඳින්නට පුළුවන් මේ සොඳුරු සැන්දෑ යාමේත්.

බලන්න කොච්චර අපූරු ගීතයක්ද කියලා. ඉතින් මේ තරුණ සේවා සභාවේ මුල්ම සංගීත පාඨමාලාවේ සිටි දෙපළක් විසින් ගායන කළ ගීතයක් ඒ 80 දශකයේ මුල් භාගයේදී තමයි ඔවුන් මේ ගායන ක්ෂේත්‍රයට පිවිසියේ. ඉතින් ඒ වගේම ඊට පසුව දිගින් දිගටම බිහි වුණේ නැහැ එතරම් ගායක පිරිසක්. නමුත් විටින් විට ඉතාමත් හොඳ විශිෂ්ට වූ ගායක ගායිකාවන් බිහුණා. ඉතින් 90 දශකයේත් තව තරුවක් සංගීත ක්ෂේත්‍රයට බිහි වෙනවා. ඒ තරුණ සේවා සභාවෙන් තමයි ගායන ක්ෂේත්‍රයට ඔහු පිවිසෙන්නේ, ඒ ප්‍රින්ස් උදේප්‍රියන්ත. ඉතින් ප්‍රින්ස් උදේප්‍රියන්තත් ඉතාම ජනප්‍රිය වුණේ 90 දශකයේ, විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර. ඉතින් ඊළඟට අහලා බලමු ප්‍රින්ස්ගේ මෙන්න මේ ගීතය. ඔබට කලකින් ඇහෙන්නට නැතුව ඇති සමහර විට ඔබ නවපුරේ නම් මෙය ඇසිලත් නැතුව ඇති.

ඒකිට තුනේ ප්‍රින්ස් උදේ ප්‍රියන්ත තරුණ සේවස් සභාවෙන් බිහි වුණු තවත් ගායකයෙක් අපිට යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා හරින්ද්‍ර චන්ද්‍රී ශූරින්ගෙන් සුරංග සත්සරාව මගින් අපි අලුත් සින්දුවක් හැම බදාදාම වැඩසටහනට එකතු කරමුද කරමු ඉතින් අලුත් සින්දුව හැදෙන්නේ ඔහු අතින්මයි ඒ නවසීලන්තයේ අහස යට කවි පොතේ පළවන නිසඳස් උපයෝගී කරගෙන ඉතින් දැනටමත් සින්දු කීපයක් ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා එයයි තාක්ෂණයේ ඔස්සේ ඉතින් අපි ඔබට ලබන සතියේ සිට ගෙන එනවා නවසීලන්තයේ අහස යට කවි කිවින්දියන් ලියූ කවි ගීත බවට පෙරලලා ඒ ගීත ඔබට ඇසෙන්නට සලස්සනවා ඉතින් අපි පළමු ගීතයේ විදිහට

ගන්නේ සුපිපි පියුමිකා විසින් රචිත ගීතයක් නිසැඳස තියෙන්නේ මෙන්න මෙහෙමයි ගිරිශිකර ඔතාගෙන සිහිල් සුදු මීදුම් සීලේ බිම්තලයේ වසාගෙන ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා ඒ අතරේ පුංචි නිල් මල අඹරේ ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා පුංචි නිල් මල අඹරේ අහිංසක ලඳ ඇයි හැඩ කළේ වස්සානේ පුංචි නිල් මල අඹරේ හිනැහුණා ඒ අතරේ ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා පුංචි නිල් මල අඹරේ පුංචි නිල් මල ඇයි වස්සානේ ලද අරණේ forget me nots ඇයි හැඩ කළේ වස්සානේ නැවතත් කඳුර ශිකර ඔතාගෙන සීල් සුදු මීදුම් සීලේ බිම් තලයේ වසාගෙන ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා ඒ අතරේ පුංචි නිල් මල් අඹරේ ඉතින් ඔන්නෝ ඒ නිසඳස බලමු හරි අපූරු ගීතයක් බවට පත්වෙන්නේ කොහොමද කියලා ලබන සතිය දෙලවහත පසු වී විනාඩි 22යි මේ ඔබ සිටින්නේ ඔටෝගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරාව මියුරු ගීතාවලිය සමගයි

වෙලාව 7:05 විනාඩි 37යි මේ ඔබ එක්ක සිටින ටොගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් අහලා එවනවා මන්දාරම ගැන කතා කරන්නේ නැද්ද කියලා. මන්දාරම ගැන කතා කරන්නට ඕනේ. මන්දාරම ගැන කතා කරන්නට වැඩසටහන් කීපයක්ම ඉදිරියට පෙළගස්වලා තියෙනවා. ඉතින් අද නෙමෙයි කොහොම නමුත් ඉතින් මන්දාරම ගැන නොකිය බෑ. හරියටම මීට දවස් 10කට කලින් මන්දාරම වේදිකාගත වුණා. මන්දාරම කියන්නේ ඩනෙඩින් නගරයේ එළිදුටුව මහා ගී සමුච්චයක්. ඉතින් ගීතයන්ට උපරිම සාධාරණය ඉටු කරමින් එහි කවර් වර්ෂන්ස් ටික ගායනා කරා ඩනෙඩින් වලින් සොයාගත් එහෙම නැත්නම් මේ පිපෙන කැකුළු ගායක පරපුරක්. ඉතින් හරිම අපූර්වට තිබුණා. ඇසූ ඇසූ දනන් බැලූ බැලූ දනන් බොහෝ පැසසුම් අප වෙත ගලා එව්වා මන්දාරම ගැන. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මන්දාරම තමත් පුළුල් ප්‍රේක්ෂකාගාරයක් වෙත යොමු කරන්න, ප්‍රේක්ෂකාගාරයකට දායාද කරන්න. එතෙක් බලා සිටින ඉතින් බොහෝ කතාබහට ලක් වූ ගීතයක් තමයි මන්දාරම වෙටතරන්නේ. මෙන්න මේ ගීතය ආසයි මම පියාඹන්න චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඉතින් එවකට යම් තාක්තුරට නවක ගායක අමිල පෙරේරා විසින් ගායනා කර මහේෂ් දෙනිපිටියේගේ සංගීතයට ගායනා කළ මේ ගීතය මන්දාරමේ ගැයුවේ සහන් බණ්ඩාරයන් විසින්. එයට අමුතුම හැඩතල එකතු කරමින්, අමුතුම නෙමෙයි මියුරුම හැඩතල එකතු කරමින් කිව්වොත් නිවැරදි. එහෙනම් ඉතින් අහලා බලමු මේ මන්දාරමේ ගැයුණු ගීතයේ මුල් ගීතය.

කාලය කෙමෙන් කෙමෙන් ගත වීගෙන ගිහිල්ලා ඉතින් විනාඩි 50ක්ම ගෙවි ගිහින් වැඩසටහනෙන් කොහොම නමුත් ඉතින් සුපුරුදු පරිදිම මේ වෙලාව වෙනකොට ඔබෙන් සමුගෙන යන්නට වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි ජීවිතේ හැටි ඉතින් අදට එසේ සමුගෙන ගියත් ලබන සතියේ මේ වෙලාවටම ඔබ හමුවීමට වර්ධීම එනවා නිකම්ම නෙමෙයි මියුරුතම ගීත සමුච්චයකුත් රැගෙන බොහෝ විට සහෘදේකුගේ සහෘදේකු ප්‍රිය කරන සහෘදේකුගේ මතකාවර්ජනය සිදු කරන ගීත සමුච්චයක් වෙන්නට පුළුවන් ලබන සතියේ වැඩසටහන ඉතින් උත්සාහ දරනවා අප සමග පෙළ ගැසී සිටින මැදිරියට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින සහෘදේකු හෝ සුහදිනියක් සමග සහෘදයාමය එහෙ නැත්තම් එසෙත් නැත්තම් සුහදිනියාමය ඔබ සමග ගත කරන්නට නිකම්ම නෙමෙයි සහෘදයා හෝ සුහදිනියක සුහදිනියගේ

ප්‍රියතම ගීත පොකුරක් රැගෙන සමහර විට ඔහුගේ මතකයන් ඔබගේ මතකයන් සමග සමපාත වෙනවා ඇති. එසේනම් අදට ඔබෙන් සමුගෙන යන්නම් මේ සුන්දර රාත්‍රියේ නැවතත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන්. හිටින් එළඹෙන සතිය ඔබට සුවදායක සුපතුම් ඉටුවන සතියක් වේවායි ඉත සිතින් පතනවා. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුවදායි රාත්‍රියක් වේවායි පතමින්. නිකම්ම නෙමෙයි සමුගෙන යන්නේ ඔබ සමහර විට නොඇසූ ගීතයක් සමගින්. ඇතරම මේ ගීතය නවක ගායිකාවක නවක ගීත රචිකාවියකගේ ඒ වගේම නවක ගායකයෙකුගේ ගීතයක්. ඉතින් ගීතය ඉතාම අපූර්වයි. මේ ගීතයත් ගීතයක් බවට පත් උනේ උදුලා පද්මාවතී කිවිඳියගේ සඳ එළිය කළුවරයි කවි පොතෙන් තමයි තෝරාගෙන ගීතයක් බවට පත් කළ තිබුණේ. එසේනම් ලොවම සුවිසල් ගඟක් වී මුහුද සොයමින් ඇදෙනවා, එක් ගඟ ඉවුරේ මලක් වී සොඳුරියේ මම පිපෙනවා.

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: This podcast was produced by ORFM Dunedin with support from New Zealand On Air.